ඔබරුව සිහිනෙන් හද ඇඳි රේකා රේකාවක් චිත්‍රයක් ගැන හිතන චිත්‍රයක් මැවෙන්නේ රේකාවකින් හදවිල කලඹන one of my favorite songs එහෙම කියලා අපිට මේ දැන් එවලා තියෙනවා පණිවිඩයක් වෙලින්ටන් නගරයේ සිට අප අසාගෙන සිටින අනුරාජී වීරකෝන් ඉතින් තවදුරටත් කියනවා රේකාව තරම් ආදරය නිර්වචනය කරන්න සරල සුන්දර උපමාවක් කියලා බොහොමත්ම ස්තුතියි ඉතින් අපිට එහෙම ලියලා එව්වට කවි කීපයක් උපුටා ගන්න තියෙනවා නම් ශ්‍රීලන්තේ අපි කවියන්ගේ කවි පොකුරෙන් කවියන්ගේ WhatsApp සමූහයෙන් ඉතින් ඉස්සරහට තවත් කවියක් මේ මුහුණුපතේ එහෙම එහෙ යනකොට හමු වුණු කවියක් අනුජ කහඳව ආරච්චිගේ ඉඳහිටක මගතොටක අහඹුවක් ලෙස මුණ ගැසෙයි ඇස්වලින් කළ පෙරපුරුදු කතාවක් මොහොතක් යලිත් සිදුවෙයි රත් ඊසර වීමට පෙරාතුව ඇස් නන්නාඳුන ලෙසින් අපි නික්ම යා යුතු වෙයි තවත් අපි නොවෙයි ලොවෙහි ධර්මතා හැටියට උත්තුංග වුව ප්‍රේමය කෙලවර ශෝකයයි.

ගීත තියෙනවා සමහර වෙලාවට ටිකක් භාවනාවක් වගේ. ඉතින් මේ ගීතයත් අන්න එහෙම ගීතයක්. බොහොම ගැඹුරු හඬ ගුණදාස කපුගේ ශූරින්ගේ මුසුනාමේ පද රචනයට පද රචකයා මම නොකිය ඉන්නම්. මන්ද ඔබගේ රසවින්දනයට ඒ යම් බාධා පද රචකයාගේ ගැන කිව්වොත් මේ වෙලාවේ යම් බාධාවක් වෙන්නට ඉඩ තියෙන නිසා ඇයි කියලා අහන්න එපා, හොයලා බලන්න. ඉතින් ගීතය අඩංගු වුණේ කම්පන කැසට් පටේ ගුණදාස කපුගේ ශූරින්ගේ. ඉතාමත් මේ මරණය ඇසුරු කරගෙන ලියවුණු ගීතයක්, වියෝව ගැන ලියවුණු ගීතයක්, හරිම අපූරු විදිහට පද ගලපපු ගීතයක්. සිත නිවා පහන් කළ සඳ එළිය නිවි නිවි, සිනා කෙලි කවට බස් ගණඳුරට මුවාවි. මම ගීතය ඉතාමත් කැමතිම තැන තමයි මතක වක්කඩ බිඳී සෝසුසුම් රළ නගී ජීවිතේ මදින් මද මා කෙරෙන් දුරස් වේ කියන තැන. හරිම අපූරු ගීතයක්, හරිම රසභාව උද්දීපනය කරන ගීතයක්, භාවනාවක් වගේ ගීතයක්. ගීතය විතරක් අහන්න, ගීතේ වතගොත හොයන්නට යන්නේ නැතුව, එහෙම කියන්නේ හේතුවක් ඇතිව, කොහොම නමුත් අතිවිශිෂ්ට වූ ගීතයක්.

0: Sri Lanka.
1: දඟකාර සමනල් අවදියේ අපි ඉගිලුනේ අපේක්ෂාවන් කරා. පිනි සුළඟේ නැවතෙමින් කාන්සියට කී ගැයුවා.

0: play Lanka.
1: දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නේ. සුසීමා ටෙලිනාට්‍ය තේමා ගීතේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ. වෙලාව හතපස් වී විනාඩි 23 මේ ඔබ එක්ව සිටින්නේ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. රැඳී සිටින්න ඕ FM Otago Access Radio FM 105.4. එහෙම නැත්නම් පිවිසෙන්න වෙබ් අඩවියට අහන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ලයිව්, ඒ වගේම හෙට ඉඳන් පොඩ්කාස්ට් තාක්ෂණය ඔස්සේ අද වැඩසටහන, ඒ වගේම හරියටම අඟහරුවාදා උදේ 10ට 10 සිට 11 දක්වා නැවත විකාශයක් තියෙනවා වැඩසටහනේ. නවසීලන්තයේ අපි කවි සරණී ප්‍රියන්තියෝපාත අපේ කිවින්දියගේ කවියක් උපුටා ගන්නවා. ගස් ගැන කතාවක්. වසන්තයෙන් වසන්තයට කාලයේ ගෙවී යන විට කැමීලියා මල් සුවඳ මැදින් ඉපල් බේරුණු ගස් අතරින් ඇවිද යන විට හෙමින් හමු වුණා කොළ පාට ගස්, රතට රතේ දිලුණු ගස්, එකතැන පාට දෙකේ ගස්. ප්‍රශ්නයක් මගේ හිතට, සමහරු ලස්සන ඇඳුම් ඇඳලා සමහරුන්ට නොවී එය ප්‍රශ්නයක් නොවී පැනයක් තිබුණනම් තවත් ගීතවත් කියලා මට නිකමට හිතෙන. සරත් සමයේ පාට වලින් හැඩවෙච්ච පරිසරය ඊළඟට පාට කරන්නේ කවුද? එහෙම අහන්නේ ප්‍රියන්ති. ප්‍රියන්තිවපාත නවසීලන්තේ අහසයට අපි කවි ගොතන කිවිඳියක්.

ප්‍රියන්තිෝපාතගේ ප්‍රියන්තිගේ කවිය නවසීලන්තයේ අහසයට අපි කවි කවි කිවින්දියන්ගේ පොකුරේ මේ කවි නිතර පලවෙන වට්සැප් සමූහය බලාගෙන ටිකක් පල්ලෙහට යනකොට චාරිකා විසින් පල කරලා තියෙන හරි අපූරු කවියක් නැත ගැටුණ එකත් කියලම යන්න කියලා හිතුවා. මැවූ විචිත්‍ර සීන අමතකව යන තරමට උදාසීනය ජීවිතය අපහමු වී අපවින් වී බෝකල්ය. අමතකද පාර අපනිවසට ඔබ බොහෝ ආගිය දැන්මා පමණි කැඩපතේ ඡායා තනිමකයි උදාසීන බැලලියක නිතර දැවටේ දෙපා ළඟ. ඉතිං සුරේන්ද්‍ර අමතක දෑ එන පාර මා ඔබට ආත්මය දුන් අපනිවසට මහා සුළඟකින් නුගගස වැටුනේ හන්දී. හන්දීන් හැරුණාම වෙල්යාය ගොඩකර කඩපිලකි දැන්. ඉන් පසුව අසපුව දැන් නැත. නිහඬ 24 පැයේ පිරිත්. ඉන් පසුව අසපුව දැන් නැත නිහඬ 24 පැයේ පිරිත්ය. ඉන් පසුව අපනිවස පරණ තාලයටම කොබෝලීල ගස මල්බරය. මී අඹ ගස මල්වරා ඇත. තාමත් කවුලුවෙන් සඳ පළුවක් පෙනෙයි. ඒ සදා අනඳ රාත්‍රියසේ. ඉතිං සුරේන්ද්‍ර තැපෑලෙන් එවූ මගුල් ඇරයුම හමු වුණා අදමට. ඈ කැරලි හිසකෙස් ඇති යුවතියකද ඔයා වගේම උත්තරානේද නම

අපිමි මිනුව ආවාගේම තවමත් ඇත මා ළඟ සුරැකීව සැවෙන්දරා සුවඳතරේ ඔබ තිලින කළ බරණාසි සාරිය ඒක අඳින්නයි හිතුවේ මං දුවගේ මංගලයට එනත මංගල්‍යයට වෙන්න ඇති රන්පාට හිරුසිමින සීත උදෑසනක ඉතිං සුරේන්ද්‍ර මට හරි සන්තෝසයි ඔබ තුටින් බව දැනුණාම අපුරු කවියක්

ඕනෑම සුවිසල් පුරයක තනිව ඉන්නවනම් ඉතින් ගීතයක් ඇසුවහම ඒ තනිය නැති වෙයි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවීගෙන යනවා. වෙලාව පස්වරු 7:05 විනාඩි 45 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. රැඳී ඉන්න අපත් සමග මෙවැනි මියුරු ගීත අහන්න සීතල සැන්දෑවක උණුසුම හදවතට තුරුළු කරගනිමින්.

වසන්තයේ ද තින් දරන් පැමිණි දාසෙනෙ හසාරන් ඔබෙන් හඳුනා ගතිමි සකි සඳ ජීවිතේ නම් කිමයි අරලිලන්ද කැසට් පාටේ ආධුනික ගීත රචකයකු ලියූ ගීයක් තමයි ඒ. ඉතිං අරලියලන්ද කරලත් දැන් අවුරුදු 30කටත් වැඩි මගේ මතකයේ හැටියට. ඔව් කාලය ගත වෙලා යනවා. ඉතිං අවුරුදු ගණන් දශක ගණන් ගත වෙලා යනවා. ඒ වගේම විනාඩි විනාඩිය එකතු වෙලා පැයකුත් හිමිට හිමිට හැදෙනවා. ඉතින් එහෙම පැයක් හැදුණා කියන්නේ අපට එහෙම නැත්නම් මට ඔබෙන් නික්ම යන්නට කාලය ගත වෙනවා. හැබැයි අදට විතරයි, අදට විතරයි කියන්නේ තින් වරදිම ලබන සතියෙත් මේ වේලාවටම ඔබේ නිවසට ගොඩවදිනවා මෙවැනිම ගී සමුච්චයක් රැගෙන. එතෙක් ඔබෙන් සමුගෙන යන්නන් නිකම්ම නෙමෙයි, තවත් මියුරු ගීතයක් දෙකක් ඔබට තිළින කරමින් දවසේ මෙහෙවර කලින් කිව්වා පරිදි නිමවා පැමිණි ඔබගේ විඩාව නිවන්නට සමත් වූවා නම් අද මේ මියුරු ගී සමුච්චය එයයි මගේ සතුට, ඒ වගේම මගේ නිවීම. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් හෙටින් එළඹෙන සතිය. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුබම සුබ සුවදායි රාත්‍රියක් වේවා ඔබට. හෙටින් එළඹෙන සතිය ඔබගේ සිතුම් පැතුම් ඉටුවන සතියක් වේවායි පතමින් නැවතත් ලබන පදාදා හරියට හතට ඔබේ නිවසට මෙවැනිම ගී සමුච්චයක් රැගෙන ගොඩවදින පොරොන්දුව පිට ඔබෙන් සමුගෙන යන්නම්.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමඟයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: New Zealand on air. On now at Dunedin Public Art Gallery, Te Ahi Kāroa.